0: 그러니까 그래서 이분이 아주 정말 노력파이신 것 같아요. 이분도 네 너무 좋은 것 같습니다. 네.
1: 네 감사합니다. Mama Arisang, thank you so much for calling. And before you go, before you let you go, meron ka bang i-greet?
0: Seek ye first the kingdom of God. Will be added unto you. Yes. Talagang galing sa ano theological school, di ba? Oh, kasi hindi maintindihan ng iba.
2: Diba sinabi ba ng Panginoon? Sinabi niya